좋은 건 상관없어 can I 너랑 다 기치 안 I'm a savior 내 가로와도 별도 그것도 내 페이지 I'm past the pain 매일 나와 싸우니 유인지 Mēs šodien par nostaļģiskākām tēmām un vecākiem gabaliem, bet šis no pēdējā laika platēm BTS un Come Over.